0: ඒකට සමගට පොළව තින්නක් දෙන්නේ තින්නක් හිටියල් තියෙපො අම්මන් තින පොළව පරිණතක
1: කොහොමද තින්නක් දරේනෝසි තින්නක් පැත්තට දැසෙල වටි ඉන්නේ පෙයි කොටසක් නැස්තිර පොරක් නැත අපන තහසව කොහොමද අපන සමෝ